0: 96.1 Supreme Radio. Supreme Radio. Make a superior.
1: 89.1, 89.3 Supreme Radio.

0: උදෑසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබිනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතැයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරු එළිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන අරුණේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් තනි අංකයට රුපියල් 80ක් ලග්නියක දිනුම අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: Saturday weekend එක happening කරගන්න.
1: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ 9ට.
5: ගින්න සර්.
3: බලන්නකෝ අනේ. අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගෑසල තියන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවිදසන අහන්න ඕනේ.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: Supreme Lifestyle. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: අපි අහලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම්පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි භූමියේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩේ පටන් ගන්න ටික ටික දැන් මොකද දියුණුවල ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් උනානේ නේද? යන් කලිසම් මං එන්නම්. අපි අහලා තියෙනවා
7: නේද? කින මාම් චේන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්න මේ මෑතකින් දන්නේ
6: කියලා. මෑතක ඇඳුම් කියන්නේ නැද්ද?
7: අපි ඉස්සර ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොනවන්නත් ඉතින් ඔක්කොම වෙනස් වෙනවා.
6: ඉස්සර ඇඳුම් පමුණු දැන්
7: ඒ
5: වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා අපිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාගල

0: උන්ජුවාල දකින දේවල් පොසොන් උත්සවේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: Supreme Radio.

0: සුබෝදය සුනකොයාට වෙලාබෝධය හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම්මා.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතැයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරු එළිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිරදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් තනි අංකයට රුපියල් 80ක් ලග්නියට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
8: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
10: ටෙම්පෝ ටවුන්
9: with ආශි.
11: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
11: Get out of here.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් කරනවා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අම්මුණ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණේ ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණේ හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියව කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල, කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය.

0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Number 20. Number 10. Number 5.
5: මේ අහසට පොළවෙන් නගින්නේම එක.
4: Number 1.
6: Saturday. Weekend එක happening කරගන්න.
7: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
8: Oh god.
7: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
6: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
11: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානින් අතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: උදේටයි විනාඩි එකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

Radio. අටයි විනාඩි හයයි දැන් වෙලාව. කොහොමද ඉතින්? good morning කියලා ඔන්න දෙපාරක්ම කිව්වා. අද දවස ගුඩ්ම වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරේ. ඉතින් දවස පුරාවටම මම ඔයත් එක්ක ගත කරන්න මේ විදිහට ලෑස්තියෙන් ඉන්නේ. දැන් සතියක් තිස්සේ බලාගෙන හිටියේ වීකෙන්ඩ් එක නගන්නේ නේද? දවස් පහක් එක දිගට වැඩ කරලා බලාගෙන හිටියේ සෙනසුරාදා ඉරිදායි නිදහසේ නිමාඩු පාඩුවේ ගෙදෙට්ට වෙලා කාලය ගත කරන්න. ඉතින් මම ලෑස්ති ඔයාට උදව් කරන්න. ඔයාගේ නිදහස තව වැඩි කරගන්න ගමන් ඔයාට අද දවසේ මොන හරි වැඩ තියෙනවා නම් ඒ වැඩ පහසු කරලා දෙන්න, මානසිකව පහසු කරලා දෙන්න මම මේ පැත්තේ දවස පුරාවටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න මම පොරොන්දු වෙනවා අද හලුද්ද පරණද ඔයා ආදරය කරන ඒ හැම සින්දුවක් මේක දිගට ඔයාට අහන්න දෙනවා කියලා. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකකුත් දාන්න 0718 893 893 අපේ WhatsApp නම්බර් එක. ඔයාට පුළුවන් මේ පැත්තට message එකක් දාන්න. මම ලෑස්ති ඉන්නවා ඒ ලස්සන නම් ලිස්ට් එක මුළු ලෝකෙටම ඇහෙන්න ලස්සන සින්දු වලට එකතු කරගන්න. එනේදි මගෙත් එක දවස් පටන් අපිට කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔන්න ගන්න ෆෝන් එක අතට ඔයාලට පුළුවන් WhatsApp එකට message එක දාන්න, ඒ වගේම hotline number එකෙන් මේ පැත්තට call එකක් ගන්න. මතක් කිරීම ගොඩාක් තියෙනවා, කතා කරන්න ගොඩාක් තියෙනවා. ලෑන්න හදන ලස්සන සින්දුවකට දිගටම වහගෙන ඉන්න ලස්සන දේවල් අපිට කතා කරන්න ලෑස්තියෙන් අද දවස අපිට දීලා තියෙනවා. චාට් ෂෝ එකක් තියෙනවා 10 ඉඳලා 12 වෙනකන්, ඒකත් හොඳට මතක තියාගන්න. TikTok live එකකින් අපි හමු වෙමු කියන ආරාධනාවත් එක්ක තමයි ඔන්න මේ ලස්සන සින්දුවට ඔයාව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. මේ වෙලාවම වහගෙන ඉන්න ඔයාව ආදරෙන් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට. දිගටම මගෙත් එකකින් ඉන්න මම හසිතා.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: Endless Weekend with Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: ඔයන්නේ පඬිතු නෝන
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
2: ආදමු ආදමු
4: මම මේ GI box බෝඩ කරන්න ආවේ
2: දෙන්නම් කොහොඳ වර්ගයේ
4: නෑ නෑ නෑ නෑ නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා
5: මෙන්වා මෙතේ දන්න කියන GI box බා
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
10: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
12: සින්දු කපේ විත් නිමේෂා
13: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
4: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ
14: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
15: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි
14: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්

0: 89.1 89.3
1: Supreme Radio
2: මගේ හඬ මගේ රට
3: ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
4: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
3: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
1: 89.1 89.3 Supreme Radio
5: යි විනාඩේ 27ත් වෙලා තියෙන්නේ අපි සින්දුවකට යන්න කලින් කට්ටියක් ඉන්නව එකතු කරගන්න. යලතෝ මේ විදිහට එකතු කරගන්න මේ ලෑස්සි වෙන්න. ඉස්සලාම හොට්ලයින් නම් එක පැත්තට යන්නම්. ඉස්සලාම එකතු කරගන්න ඕනේ මත්තේ ගොඩින් මලිතිව. ඉතින් මලිති මේ පැත්තට කෝල් එකක් කරගෙන ඕන මගෙත් එකට වෙලාව කතා කරා. මලිති කිව්වේ ලස්සන පර්ණ සින්දුවක් දෙන්න කියලා. මම පර්ණ සින්දුවක් තමයි මේ විදිහට ලෑස්ති කරලා තියෙන්නේ ඔයාලට දෙන්න. ඉතින් ආදරෙන් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට ඔයාව. ඉනවසේක තෝර ගන්න ඕනේ ඕන මහනුවරින් සමීර මේ පැත්තට කතා කරා ලස්සන සින්දුවකට අද නිවාඩු දවසේ ඔයාව සතර මහගෙන ඉන්න එකතු කරගන්න අපිව පවුලේ හැමදෙනෙක්වත් යාළුවෝ හැමදෙනෙක්වත් එකතු කරගන්න කියලා තමයි ඕන සමීර මේ විදිහට මේ පැත්තට කෝල් එකක් අරගෙන කිව්වේ. WhatsApp එකේ පැත්තේ කීප දෙනෙක් ඉන්නවා යාළුවෝ එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මාෂාව. මාෂා මේ වෙලාවේ මාව වහගෙන ඉන්නේ කටුබැද්දෙන්. ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්නවා නේද? ඒ වගේම පවුල හැම දෙනෙක්මවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එකේ එවලා තියෙන්නේ. හරි, ඉතින් මතක් කරන්න ඕනේ අපි අද දවස පුරාවටම රැඳිලා ඉන්න කියන ආරාධනයත් එක්ක මේ ලස්සන සින්දු ඔයා වෙනුවෙන්මයි මේ ප්ලේලිස්ට් එකේ මේ විදිහට ලස්සන තියෙන්නේ. ලස්සන හින්ද සින්දු, පන්න සින්දු, අලුත් සින්දු, මෑෂප් කවර්ස් හැම දෙයක්ම ඔයාලට අද දවස පුරාවටම මගෙත් එක්ක හිරියොත් අහන්න හැකියාවක් තියෙනවා. එනේ, ඉතින් මේ වැදට කෝලයක් ගන්න 0112510510 වගේ මට WhatsApp මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. කොහොමද WhatsApp message එක දාන්නේ? 0718-893-893 කියන අපේ WhatsApp number එකට ඔයාලට පුළුවන් message එකක් දාන්න. එහෙනම් ආදරෙන් එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා තවත්. එයාලවත් එකතු කරගන්න ඕනේ ඉදිරියේදී. ඉතින් මම TikTok live එකකින් හමු වෙනවා 10 ඉඳලා 12 වෙනකන්. ඉතින් TikTok live එකේදීත් ඔයාලට මාව හමු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම 10 ඉඳලා 12 වෙනකන් chart show එකත් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. අද දවසේ ගීත 20ක පෙළ ගැස්ම සිදු වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා chart show එක ඇහුවොත් එහෙම. ඒ වගේම දැන් FIFA World Cup එක පටන් ගන්න තියෙන්නේ. දැන් World Cup එක ගැන අපි විස්තර විකින් විට කියනවා. ඉතින් රාත්‍රියේ තමයි ඔයාලට මේ ගැන දිගු විස්තරයක් ඔයාලට අහන්න හැකියාවක් තියෙන. ඉතින් මතක් කරනවා දිගින් දිගටම 89.1 89.3 Supreme Radio අහගෙන ඉන්න ලෑස්තියෙන් ඉන්නවා FIFA World Cup එක ගැනත් විස්තර ඔයත් එක්ක කතා කරන්න. එනදී දිගට මහගෙන ඉන්න අපි යමු මේ ලස්සන සින්දුවට. හැමදා ඔබ ළඟ ඉන්නම්. ඔව් ඔව්, ඔයත් එක්ක ඔයා ළඟ හැමදාම ඉන්නම් කියලා තමයි මටත් මේ විදිහට කියන්න තියෙන්නේ. 8:36 දැන් වෙලාව. දිගට මහගෙන ඉන්න ඒ වගේම මේ පැත්තට මැසේජ් එකක් දාන්න, මේ පැත්තට කෝල් එකක් ගන්නත් අමතක කරන්න එපා. මේ ලස්සන සින්දුව ඔයාට

0: 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 පෙරලිකාර සතුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: 89.1 89.1

0: Endless Weekend with Supreme Radio.
1: Meltol, hisaratya, una sempratishyava, angapatha vedanava, apahasu dina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
2: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි, කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි, ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
8: ඉනිදා උදේ 9:00ට
7: ඉගෙන සර්.

නාබල් බිපිල තියෙන්නේ. ඔයත් එක නාමලක් තමයි. ඔබ ඔයාට කියෝවේ. අද විනාඩි 53ත් වෙලා තියෙන්නේ. අපි ගත කිරීමෙන් ඉන්නේ පළමු පැය. අද දවසේ මම ඔයත් එක්ක ගත කරන. ඉතින් අද දවස් පුරාට මම ඔයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුවත් එක්ක තමයි මේ විදිහට අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්න, ඔයාලව එකතු කරගන්න ඕනේ. ඔන්න අමෙපුස්සෙන් ශ්‍රියානි මේ පැත්තට කතා කරා කාමරංගාවෙන්. ඉතින් යාව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ තනියම වැඩ කරන ගමන්. මගේ මාව අහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්න ශ්‍රියානි, ඔයාවත් මේ ලස්සන සින්දුව අහන්න. ඊළඟට එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නිරෝෂන් කොහෙන්ද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. අපි කෑගල්ලෙන් කියලා තමයි ඔන්න මැසේජ් කියවලා තියෙන්නේ. නිරෝෂන්වත් එකතු කරගන්න. තවත් ලස්සන සින්දුවක් අහන්න ඔන්න කෑගල්ලෙන් නම් මේ විදිහට මාව අහගෙන ඉන්න. ටිකට මාව අහගෙන ඉන්න ඕනේ. ඊළඟට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. තවත් ආදරෙන් එකතු කරගන්න ඕනේ මේ විදිහට. චමිලා මාව අහගෙන ඉන්නවා. කඩවතින් තමයි මේ විදිහට මාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට අම්මා තාත්තා ඇතුළු පවුලේ හැම දෙනෙක්මවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මවත් එකතු කරගන්න කියලා ඔන්න නිරෝෂා මේ විදිහට මැසේජ් එක දාලා තියෙනවා. හරි. නිරෝෂා නෙමෙයි චමිලා නේද? නිරෝෂන් කලින් කතා කරේ. සෝරි. සමා වෙන්න ඕනේ. ඉතින් චමිලාවත් එකතු කරගන්න, නිරෝෂන්වත්, ඒ වගේම ශ්‍රියානිවත් මේ හැම දෙනෙක්මවත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය මේ විදිහට අහනලා ඇසි වෙන්නේ. මම ඊළඟ පැයේ මුලදීම මතක් කරන්නම් හොට්ලයින් නම්බර් එක සහ WhatsApp අංකය. ඔයාලට පුළුවන් කෝල් එකක් ගන්න, ඒ වගේම WhatsApp මැසේජ් එකක් දාන්න. අපි ආදරෙන් මේ ලස්සන සින්දුවට ඔයාව එකතු කරගන්න ගමන් මතක් කරන්න ඕනේ මේ දවසට කාලගුණේ පොඩ්ඩක් රුදුරු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ. අද දවස පුරාවටම විශේෂ දැනුවත් කිරීම් තියෙනවා. නැහැ, මේ කාලගුණේ නෙමෙයි, මම කියන්නේ නිකන් අපි දැනට කතා බහ කරන්න තියෙනවා. විශේෂ දැනුවත් කිරීම නෙමෙයි, අපි දෙන්නගේ කතා බහක් තමයි අද දවස පුරාටම තියෙන්නේ. අදරණ එකතු කරගන්න මේ වෙලාවම අවහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුවට අපි අලුත් පැයකින් හමු වෙමු. හිත දුර හඳා 8:56 දැන්.

නව විනාඩි 4යි දැන් වෙලාව. අපේ අලුත් පැයකින් තමයි මේ විදිහට එකතු වෙන්නේ. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්න ඔයාලව එකතු කරගන්න ඕනේ. ඔන්න WhatsApp එක පැත්තට මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. මමත් අහගෙන ඉන්නවා. සඳ ලංකාවේ තාරුණී තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න කියලා ඔන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම ලස්සන සින්දුවකට පවුලේ හැමෝමවත් තාරුණී ඔයාවත් ආදරෙන් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට. එකතු කරගන්න තවත් කීප දෙනෙක් ඉන්නවා. අයාලව එකතු කරගන්න ඕනේ. එන්න හර්ෂණ එකතු වෙනවා කඩුවෙලින්. ලස්සන සින්දුවක් අහන්න ඕන කඩුවෙල පැත්තට ඇවිල්ලා ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ යාළුව හැම දෙනෙක්මවත්. ඒ වගේම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න හර්ෂණ මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you so much. ආදරෙන් එකතු කරගන්න හර්ෂණ. ඔයාලගේ මහන්සිය නැති වෙන්න, නිවාඩු පාඩුව තව තවත් ලස්සනට විනෝදෙන් ගත කරන්න පුළුවන් වෙන්න මම අද දවස පුරාම ඔයාලට ලස්සන සින්දු ගොඩක් දෙන්න ඇස්සෙන් ඉන්න ඕනේ. හරි, ඒ වගේම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ නිරෝෂා එකතු වෙනවා. මිගමෙන් තමයි මේ විදිහට එකතු වෙන්නේ. ලස්සන සින්දුකට පවුල හැම දිනෙකම එකතු කරගන්න මහත්තයා, ඒ වගේම පුතාලා දෙන්නවත් එකතු කරගන්න, හසිත ඔයාවත් එකතු කරගන්නවා කියලා ඔන්න මැසේජ් එකේ වල තියෙනවා. Thank you so much. පවුල හැම දිනෙකමත් ඔයාවත් එකතු කරගන්න නිරෝෂා. අද කරන්න ඕනේ අපේ හොට්ලයින් නම්බර් එක 011 2510 510. අපේ හොට්ලයින් නම්බර් එක ඔයාලා පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලා WhatsApp මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. 011 8938 893 අපේ WhatsApp නම්බර් එක. ඔයාලට පුළුවන් දැන් මේ පැත්තට මැසේජ් එක දාන්න. හම්බලන්සි මුළු ලෝකෙම වැහෙන්න ඔයාගේ නම හරි ලස්සනට මිරස්සට සින්දු වලට එකතු කරගන්න. අපි හැම කෙනෙක් ළඟම ෆෝන් එකක් තියෙනවා නේද? දැන් ෆෝන් නැත්තේ කාටද කියලා අපිට අහන්න ප්‍රශ්නයක් ඉතුරු කරලා තියෙනවා. ෆෝන් නැත්තේ කාටද කියලා තමයි අහන්න ඕනේ. ෆෝන් තියෙන්නේ කාටද කියලා නෙමෙයි, නැත්තේ කාටද. TikTok එක පැත්තට යන්න. අපේ Supreme Radio channel එක තියෙනවා. ඔයාලා පුළුවන් follow කරලා ඒකේ තියෙන දේවල් බලන්න. ඒ වගේම Supreme Radio අපේ Facebook page එක තියෙනවා. ඔයාලා පුළුවන් ඒකේ තියෙන එක එක දේවලුත් බලන්න. YouTube channel එක තියෙනවා අපේ Supreme Radio. ඒකට ගිහිල්ලාත් subscribe කරන ගමන් ඒ දේවලුත් බලන්න හැකියාවක් තියෙනවා. ඔන්න social media platform හැම එකකින්ම අපි ඔයාලඟට ඇවිල්ලා තියෙනවා. හරි, ඉතින් මතක් කිරීමත් එක්ක අපි යමු මේ ලස්සන cover version එක Unity Band එකේ මේ මල් යායේ. මේ වෙලාවම වහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න ආදරෙන්නේ.

0: endless weekend with supreme radio
1: විදුරුවක් බිඳුණු විට ඒන් වැඩක් නැතයි සිතන්න එපා. බිඳුණු වේදුරු කැබැල්ලක් වුණත් හිරු එළිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 Supreme Radio
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිස්සරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙම යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
6: ගම්මේ පන්සිරියාවිය හැටකාරිය.
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
8: Tempo Town
7: with Ashi.
9: Number 20. Number 10. Number 5. Number 1.
7: Saturday. Weekend එක happening කරගන්න.
5: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
10: Oh god.
5: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
7: Supreme Radio.
8: Super Hits 20
7: with Hasita.

0: 89.3 Supreme Radio.
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකට ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
5: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: යාල තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම්පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි නිබුමේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩේ පටන් ගන්න ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් වුණා නේද? යන් කලිසම් මං එන්නම්. ඔව් යාල තියෙනවා නේද?
6: ඒකේ මාම් චේන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්න මේ මෑතකින් දන්නේ කියලා.
5: මතකයි ඇඳුම් ගැනද නැද්ද?
6: නෝපි ඉස්සර ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොනවන්නත් ඉතින් ඔක්කොම වෙනස් වෙනවා.
5: ඉස්සර ඇඳුම් පමුණුවෙන් අදින්නේ පමුණුයි වෙනසක් නැහැදී
6: වෙනසක් නැහැ
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට වෙල්කම් ෂෝ අසු 9:01 අසු 9:03 සුප්‍රේ

0: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812.
1: ඔය එන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම්කො හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.

ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

එක දිගට අපි සිින්දු අහන්න හිඩ සැලැස්වෝ. ඉතින් ඒ විදිහටම මේ පැය පුරාවටම ඔයත් විනෝදෙන් ගත කරන්න ඇති කියලා මම හිතනවා. එහෙම නේද? විනෝදෙන් ගත කරා නේද? මම දන්න ඔයා එහෙම ගත කරා කියලා. අපිට චාට් ෂෝ එක පටන් ගන්න තමයි ඊළඟට හොන්න වෙලාව යොමු වෙලා තියෙන්නේ. 10 ඉඳලා 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 චාට් ෂෝ එක පටන් ගන්න තියෙනවා. අද දවසේදී ඒ ගීත 20ට හිමි වෙලා තියෙන ස්ථාන දැනගන්න නම් ඔයාට තියෙන්නේ ඒ පැය දෙක පුරාවටම මගෙත් එක්ක රැඳිලා ඉන්න එක. අපි TikTok live එකේමුත් හමු වෙනවා. ඔයා TikTok එක පැත්තට එනවා නම් Supreme Radio කියලා search කරන්න. ඒ අපේ channel එක වඩ බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක follow කරලා හැම ready වෙලා ඉන්න අපි දින කතා බහ කරමු මේ පැත්තෙමුත්. එනදින් 10 ඉඳලා පටන් ගන්න ලෑස්ති අපේ Supreme Radio Super Hits 20 chart show එක. ලස්සන සින්දු ගොඩාක් අහන ගමන් අද දවසම විනෝදෙන් ගත කරන්න. ගෙදරට වෙලා wife කෙන් බැනුම් අහහා වැඩ කරනවා නම් නැත්තන් නේද හස්බන්ඩ් මොනවා හරි කියන ගමන් වැඩ කරනවා නම් ඔයාලගේ නිදහස තව තව වැඩි කරන්න අද දවස විනෝදය තව තව වැඩි කරන්න මම ලෑස්ති මේ පැත්තේ ඉඳලා විනෝදෙන් ගත කරමු. අපේ ජීවිතය තියෙන්නේ විනෝදෙන් ගත කරන්න. මොන ප්‍රශ්න ආවත් අපිට අපේ ජීවිතයේ ප්‍රශ්න විසඳගෙන මේ ජීවිතයේ හරි ලස්සනට සතුටින් විඳින්න තමයි මේ ජීවිතයක් අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ඉන්න ටික කාලෙදී අපේ කොහොම හරි මේ ජීවිතයට ලැබිලා තියෙන ප්‍රශ්න කොහොම හරි විසඳගෙන අපේ ජීවිතේ සතුටින් ඉමු නේද? අපි ලෑස්ති ඔයගේ සතුට තව තව වැඩි කරන්න, ඔයගේ විනෝදේ තව තව වැඩි කරන්න, ඔයගේ නිදහස තව තව වැඩි කරන්න. ඒ පොරොන්දු අපි දෙනවා Supreme Radio Super Hits 20 පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් සිගරම් මගෙත් එකතු වෙලා ඉන්න හල දවස පුරාවට මම ඉන්නවා ඔයත් එක්ක. දැන් එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. අපි කහලාන්තරයක් තිස්සේ අහන අදටත් ඒ වගේම ආදරෙන් අහන ඒ ලස්සන සින්දුව සරත් සඳේ. ඔයා එකතු කරගන්නම් ආදරෙන් මේ ලස්සන ගීතයට.

0: දහයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය නොතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ මේක

0: Supreme Radio Super Hits 20.
1: Right, සතියක් තිස්සේ බලාගෙන හිටපු මේ වෙලාව හොන්න ඇවිල්ලා. 10 ඉඳලා 12 වෙනකන් සෙනසුරාදා දවසේ මේ වෙන් වෙලා තියෙන්නේ. ඔයා ආසම සින්දුවට අද දවසේ තියෙන ස්ථානය මොකද්ද කියලා දැනගන්න. ඉතින් අපි බලාගෙන ඉන්න ඕනේ අපේ කැමතිම සින්දුව නිතර නිතර අහන්න. ඉතින් ඒ සින්දුවට මේ වෙන සින්දුව අතරේ තියෙන ස්ථානය දැනගන්නත් අපි ගොඩාක් කැමතියි. වෙන සින්දුවට වඩා මං අහන සින්දුවට කවුද කැමති ඇත්තේ? කවුද ගොඩාක්ම කැමති ඇත්තේ නේද? මේ සින්දුවට වඩා මේ සින්දුව හොඳයිද? මේ විදිහට ගොඩාක් අය බලාගෙන ඉන්නවනේ තමන්ගේ සින්දුව ගොඩාක් අහන්න. ඉතින් ඒ අහන්න බලාගෙන ඉන්න අයට තමන්ගේ සින්දුවට හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න නම් ඔන්න සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 චාර්ට් ෂෝ එක අහන්නම වෙනවා. ඉතින් අද දවසේදීත් ඔන්න ලස්සන සින්දු 20ක් ලෑස්තියෙන් තියෙනවා. මේ ලස්සන පෙළ ගැස්ම ඔයාට අහන්න දෙන්න. ඉතින් ඔයා කැමතිම සින්දුවට හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න නම් දිගටම 12 වෙනකම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. කියන්න බෑනේ 3-2-1 කියන ස්ථානවල ඔයා කැමතිම සින්දුව තියෙනවද කියලා. එබතර කෝලයක් ගන්න 0112510510ට ඒ වගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න 0718893993ට. මතක් කරන්න ඕනේ දැන් ඔයා මේ සින්දු වලට කැමති නම් මම දැන් ඊළඟට අහන්න දෙන්නේ අද chart එකට අලුතෙන්ම එකතු වෙන සින්දුව. හරි, අද සින්දුවක් එකතු වෙනවා මේ chart එකට අලුතෙන්ම. ඉතින් number 20 විදියට ඔයාලා අහන්න දෙන්නේ අලුත් සින්දුව. ඉතින් මේ සින්දු වලට ඔයාට කැමති නම් ඔයා කරන්න තියෙන්නේ හොඳම දේ මොකද්ද දන්නවා. ඔයාට පුළුවන් අපේ Facebook page එකට යන්න, ගිහලා Supreme Radio Super Hits 20 post එකට comment එකක් දාන්න. ඒ වගේම WhatsApp එක පැත්තටත් ඔයා කැමති සින්දුව මොකද්ද කියලා එවන්න හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් අද දවසේ chart එකට අලුතෙන්ම එකතු වුණ ගීතය අහන්න ලෑස්ති වෙන්නේ මම හිතනවා ඔයා ආදරය කරන තවත් ලස්සන සින්දුවක් මේක. කාලාන්තරයක් තිස්සේ අහන ඒ රහා ඒ විදිහටම තියෙන ලස්සන සින්දුවක්. රුවන් හෙට්ටි ආරච්චි කිව්වහම කොච්චර ලස්සන ගීත බිහි කරපු ගායකයෙක්ද නේද? ඒ කටහඬ, ඒ ලස්සන වචන, ඒ රිද්මය, ඒ තාලේ හැම දෙයක්ම අපේ හදවතේ තාමත් රැඳිලා තියෙන ලස්සන ගීත ගොඩක් බිහි කරපු ගායකයෙක් තමයි රුවන් හෙට්ටි ආරච්චි කියන්නේ. ඉතින් රුවන් හෙට්ටි ආරච්චිගේ මේ ලස්සන සින්දුව දුක වැඩි නැති අද chart එකට අලුතෙන් එකතු වුණා. නම්බර් 20 විදියට වඩහන්න දෙන්නේ මෙන්න මේ ලස්සන සින්දුව. දිගටම අහගෙන ඉන්නවා.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරු එළිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: දහය විනාඩි නවයත් වෙලා තියෙන්නේ. අපි දැන් අද දවස්සේ චාට් එකට අලුතෙන් එකතු වුණ ලස්සන සින්දු අහලා ඉවරයි. මේ කවර් වර්ෂන් එකක්, තමන්ගේම ගීතය අලුත් වෙනසකින් සිදු කරපු ඒ රුවන් හෙට්ටිආරච්චිගේ දුක වැඩි නැති ගීතය තමයි අපි ඒ විදිහට ඇහුවේ. ඔරිජිනල් ගායකයාම තමන්ගේ ගීතය වෙනස්ම රහකට තමයි ඒ විදිහට කියලා තිබුණේ නේද? අපි වැඩිවැඩියෙන් අහන්න කැමතිනේ නේද? ඔරිජිනල් ගායකයාම තමන්ගේ සින්දුව වෙනස්ම විදිහකට කියනවාට. ඉතින් ගොඩාක් ඒ වගේ සින්දු අපේ මේ චාට් එකේ තියෙනවා. ඉතින් සුප්‍රීම් රේඩියෝ අහන කෙනෙක් නම් දන්නවා අපේ ගොඩාක් ඒ වගේ ගීත තියෙනවා කියලා. තමන් කැමති සින්දු ගොඩාක් අහන්න හැකියාවක් තියෙන, එක එක කාලයට අදාළ එක එක විදිහේ සින්දු ගොඩාක් අහන්න පුළුවන් හොඳම තැන තමයි සුප්‍රීම් රේඩියෝ කියලා කියන්නේ. අයක දන්නවා. ඉතින් මේ අපි අහන්න ලෑස්ති වෙන්නේ කවර් වර්ෂන් එකක්. මේ කවර් වර්ෂන් එක මේ දවස්වල හරියට ප්‍රසිද්ධ බෑන්ඩ් එකක කවර් වර්ෂන් එකක්. යුනිටි බෑන්ඩ් එක කිව්වහම කවුද දන්නේ නැත්තේ නේද? ඉතින් යුනිටි බෑන්ඩ් එකේ මේ කවර් වර්ෂන් එක තමයි ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. මේ මල්යායේ, මේ මල්යායි අන්න එහෙම තමයි අපේ මේ හදවතේ රැඳුණු සින්දු මේ විදිහට කවර් වර්ෂන් විදිහට මේ ලස්සන විදිහට බෑන්ඩ් අලුතෙන් මේවා රීමේක් කරන්න. ඉතින් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මා වහගෙන නොයාවත් මේ අහන ලෑසි වෙන්නේ හද චාට් එකේ නම්බර් 19. දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න, ආදරෙන් එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන සින්දු.
4: Number 19.

0: A su nave ai ecra, a su nave ai tuna. Supreme Radio. Magi ala, magi rata.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

0: මහිත මහිත මහිතමා අන්නේ ආකාරයට තමයි අපි අද දවසේ චාට්ටකේ තියන නම්බ 18 අහලා ඉවර කරේ. දිනේෂ්ගේ නෑසුනා තමයි හද දවසේ චාට්ටකේ නම්බ 18 වෙලා තිබුණේ. ඉතින් ඊළඟට අහන ලෑස්සේ නම්බ 17. ඉතින් මේ ගායකයත් හරි මාදරණීය ගායකයෙක්. අපි හදවතේ ඉන්න හරි සුන්දර ගායකයෙක්. එයාගේ ගීත තියෙනවා අපිට අදටත් කටපාඩම් ගීත. ඉතින් කාලාන්තර තිස්සේ අපි අහනවා වගේම අනාගතය දක්වා ඒ ලස්සන සින්දු අපේ හදවතේ රැඳිලා තියෙනවා කියලා මම හොදාකාරවම දන්නවා. ඉතින් මේ චාට් එකේ 17 වෙලා තියෙන මේ ගීතය දැන් සති ගණනාවක් තිස්සේ චාට් එකේ රැඳිලා තියෙනවා. අපි වෙන් වෙන තරමට මේ ගීතය කියපු ගමන් ගායකයා ඔයාගේ ඔළුවට එනවා ඇති. ඔව්, චාමික සිරිමාන්නගේ අපි වෙන් වෙන තරමට තමයි අද චාට් එකේ නම්බර් 17 වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් අහලා බලමු චාට් එකේ නම්බර් 17 දෙකරම ඉන්න මගෙත් එක්ක.
1: Number 17.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
2: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතෙන ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉගෙන ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුණොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලේ යෝජනාවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
0: 89.1 89.3
1: Supreme Radio. Number 16.

0: A su nave hai ecra, a su nave hai tuna. Supreme Radio. Magi hale, magi rata.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
3: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
6: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
6: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
9: සුප්‍රීම් මියුසික් සන්දේ.
8: ඉනිදා උදේ 9ට.
7: ඉගෙනන සර්.
10: The welcome show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
10: The welcome show.
12: අසු නවයයි එක අසු නවයයි තුන.

0: දහය විනාඩී තිස් හතත් වෙලා තියෙන් අපි එකදිකට සිද්දු කොඩාක් ඇහුව ඇතින්න චාට් එකේ අපිට ඊළඟ අහන්න තියෙන සිින්දුව තමයි නම්බ 13 විදිහට ඊළඟට අහන්න තියෙන්නේ නෑ අපි 14 මහලෙම ගුරේද 13 නෙමෙයිනේ 14 තියෙන්නේ අපි 15 ඇහුවේ ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ විජිත ආදරය ඇහුව අපි 16 විදිහට ඊට පස්සේ ෆ්‍රීස් බෑන්ඩ් එකේ රූකාන්ද මෙඩ්ලිය ඇහුවා නම්බ 15 විදිහට අපිට දැන් අහන්න තියෙන්නේ නම්බ 14 අපි හින්දි සින්දුවක් අහමුද හින්දි සින්දුවක් තමයි මේ වෙලාවේ දෙන්න ලෑස්ති වෙන්නේ දැන් සති ගණනාවක් තිස්සේ මේ චාට් එකේ තියෙන මේ ඩාන්ස් කරන්න ගැළපෙන ඒ වගේ හින්දි සින්දුවක් තමයි ඔන්න මේ පැත්තෙන් ලෑස්ති කරලා තියෙන්නේ හින්දි සින්දුව අහන්න කලින් මතක් කරන්න ඕනේ මම TikTok live එකක් ඇවිල්ලා තිනවා ඔයාලට පුළුවන් ඒ පැත්තට ඇවිල්ලා මගෙත් එක්ක කතා බහ කරන්න මේ වෙනකොටත් කට්ටියක් මේ පැත්තේ ලෑස්ති වෙලා ඉන්නවා යාලුවෝ එකතු කරගන්න ඕනේ එකතු කරගන්නම් මේ වෙලාවේ ඔන්න ශානක එකතු වෙනා මගෙත් එක්ක ඒ වගේම සිංගප්පූර් වලින් තේජාන් තිලංක තුලංචන එකතු වෙනවා ඒ වගේම කෞෂි එකතු වෙලා ඉන්නවා කෞෂිවත් එකතු කරගන්නම් ඒ වගේම මරුසිරා ඉන්නවා මරුසිරාවත් මල්කාන්ති එකතු කරගන්න ඒ වගේම සිනේක්ෂවත් එකතු කරගන්න කියලා ඔන්න කියලා තියෙනවා මරුසිරා ශනේෂ් නේද ශනේෂ්වත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ආදරින් එකතු කරගන්න යාලව ඊට පස්සේ එකතු කරගන්න ඕනේ ඉෂු එකතු වෙලා ඉන්නවා ඉෂුවත් එකතු කරගන්නවා ඊට පස්සේ නිරෝෂන් ඉන්නවා එකතු කරගන්න ඊට පස්සේ ඉන්නවා තවත් කට්ටිය යාලව එකතු කරගමු කරුණාරත්න කුවෙට් වලින් එකතු වෙනවා ඊට පස්සේ එකතු වෙලා ඉන්නවා මේ විදිහට ශනිදුවත් එකතු කරගන්නවා චමිලා එකතු කරගන්න ඕනේ ඒ වගේම චමිලා ඉන්නවා චමිලගෙන් පස්සේ එකතු කරගන්නේ පැණිකඩේ දිල්ෂාන්ව මට ලස්සන වදනක් කියවල තිබ්බා සොඳුරු කල සැනසි අඳුරු කල වෙනසි සුදු අතින් සැරසි අපි දිනක නවති බලන්න ඒක ලස්සන වචනේ නේද ඒක මේ ලස්සන කවියක් ඒ වගේම මං ඇහුවා මේ ඔයාද ලිව්වේ කියලා ඌ එයා තමයි ලියලා තියෙන්නේ පැණිකඩේ දිල්ෂාන් තමයි ලියලා තියෙන්නේ හරි එදින හරි ලස්සන කවියක් බොහොම ස්තුතියි වාට ඒ වගේම මැණිකේ එකතු කරගන්නවා නිරෝ ඉන්නවා ශලින් ඉන්නවා මේනක එකතු වෙනවා මොනරාගලින් යාවත් එකතු කරගන්න ඕනේ තරු එකතු වෙලා ඉන්නවා හරි මේකටත් එක තමයි අපි TikTok live එකේ විදිහට මේ පැත්ත කතා කරමින් ඉන්නේ ඒ පැත්තට එන්න අපි කතා කරමු ඔන්න කුවෙට් වලින් දිනුවත් එකතු කරගන්නවා යාවත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය අහන ලෑස්ති වෙන්නේ කෞෂි කියනවා ඔන්න මමත් ඉන්නවා මගේ බොයි ෆ්‍රෙන්ඩ්වත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගන්න ඔයාලව මේ ලස්සන සින්දුවට මේ අහන ලෑස්ති වෙන්නේ අද චාන්ට් එකේ නම්බර් 14
1: Number 14

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
2: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
7: The Welcome Show.
1: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණය අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ. Number 12.

0: නෑ මටද ඔබ හිමි නෑ කිව්වට හිමිවෙච්ච අය තමයි ගොඩාක් කින්නේ. හිමිවුන් නැති අයට හිමිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කිරීමත් එක්ක ටික්ටොක් එක පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න, යාල වෙක්මනින් එකතු කරගන්නම්. ඉෂු මේ වෙලාවේ ඉන්නව මගෙත් එක්ක. ඒ වගේම තව මැක්ස් ඉන්නෝ, හයි ඔන්න ආවායෙත් කියලා තියෙනවා. කෞෂි එකතු වෙලා ඉන්න මේ විදිහට කෞෂිවත් එකතු කරගන්න ඕනේ. වගේම දිලානි එකතු කරගන්න ඕනේ, දිලානිවත් එකතු කරගන්න. චානක ඒ වගේම මලී ඉන්නෝ, මලිවත් එකතු කරගන්නම්. ඒ වගේම කරුණාරත්න ඉන්නවා, සින්දුවක් ඕනි මල්ලි අපිටත් කියලා තියෙනවා, අනිවාර්යෙන්ම සින්දුවක් දෙන්නම් ඔයාලට. ඒ වගේම එකතු කරගන්න ඕනේ, තවත් කට්ටිය ඉන්නවා. විහාන් රාජ් ඇවිල්ලා ඉන්නවා, යාවත් එකතු කරගන්නම්. තවත් කට්ටිය ඉන්නවා, මහේෂී මේ කට්ටියත් එක්ක තමයි මේ ලයිව් එක මේ විදිහට පැත්ත ගත කරමින් ඉන්නේ. තරු ඇවිල්ලා ඉන්නවා, තරුවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මැක්ස් එකතු කරගන්නේ ක්වෙට් වලින්, යාලවත් එකතු කරගන්නම් ඉක්මනින්ම. විමන්ත ඉන්නවා, ඒ වගේම කෞෂී, ධනුෂී, ශානක, මැක්ස්, නිරෝෂන්, අමාතිමා ඉන්නවා, වගේම ඉෂු මෙහටත් එක තමයි ටික්ටොක් ලයිව් එකේ විදිහට ගත කරමින් ඉන්නේ. ඒ පැත්තට ඉන්න අපි කතා බහ කරමු. ඒ පැත්තේ මුහුණට මුහුණ හමු වෙද. එහෙනම් ඉතින් ලස්සන සින්දුවකට මේ විදිහට යන්න ලෑස්ති වෙන්න, මේ චාට් එකේ නම්බර් 11 විදිහට ඔයාලට අහන්න දෙන ඊළඟ ගීතය. ඉතින් අලුත් පැයකින් තමයි ඊළඟට අපි දෙන්නම එකතු වෙන්නේ. මේ චාට් එකේ ඉතිරි ගීත 10 අපි ඒ පැයේදී තමයි අහන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් තමන් කැමතිම ගීතයට හිමි වෙලා තියෙන ස්ථානය ඔයාට වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. 0718-893-893 WhatsApp message එකක් දාන්න, ඔයා කැමතිම සින්දු. ඒ වගේම ඔයාට හැකියාවක් තියෙනවා සුපීම් රේඩියෝ අපේ Facebook page එකට ගිහිල්ලා චාට් ෂෝ එකේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපිට බලුවන් ඊළඟ සතියේ මේ චාට් එකේ මේ පේ ගීත පෙළ ගැස්ම වෙනස් කරන්න. එහෙනම් ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න අපි අලුත් පැයකින් හමු වෙමු. මේ අද චාට් එකේ නම්බර් 11.
1: Number 11.

89.1 89.3 Supreme Radio.

0: Supreme Radio Super Hits 20.
1: අලුත් පැකින් තම මේ විදිහට අපි දෙන්නම එකතු වෙන්නේ 11 විනාඩි දෙකත් වෙලා තියෙන්නේ TikTok live එකේ පැත්තෙන් යන ගමන් තියෙනකොට එකතු කරගන්න WhatsApp එකේ කීප දෙනෙක් ඉන්නවා. එයාලම තමයි මේ විදිහට එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. සෙරුවාවිල KDA සමරසිංහ මේ විදිහට message එක දාලා තියෙන්නේ එකතු කරගන්න කියලා තියෙනවා. හිතවත් ගුණේ මිතුරු මිත්‍රයන් සියලු දෙනාමත් පවුලේ සියලු දෙනාම වෙලුවෙන් මියුරු ගීතයක් ගුණට එක් කරන්න කියලා තමයි ඔන්න KDA සමරසිංහ මේ විදිහට message එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් ආදරෙන් එකතු කරගන්න ඔයාව. තවත් ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ WhatsApp එකේ message එක දාලා තියෙන්නේ දේශප්‍රිය නාවලින්. ඔන්නද නිවාඩු පාඩුවේ ඔයාව අහගෙන ඉන්නවා හසිත. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා තමයි ඔන්න message එකේ කියලා තියෙන්නේ. අනිවාර්යෙන් ආදරෙන් එකතු කරගන්න ඔයාවත්. තවත් ලස්සන ගීතයක් අහන්න. හරි, මේකට ඇදගත් කරගන්න TikTok live එක පැත්තට එන්න. ඔයාලට පුළුවන් TikTok එකේ සර්ච් කරන්න Supreme Radio කියලා. ඔන්න ඔයාලට හැකියාවක් තියෙනවා අපේ live එකට සම්බන්ධ වෙන්න. ඒ පැත්තට ඇවිල්ලා මගෙත් එක්ක කතා බහ කරන්න. අපේ කට්ටියක් ඉන්න ඒ පැත්තේ. ඒක ඒ chat එකටත් එකතු වෙන්න හැකියාවක් තියෙනවා. 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් මේ අහන ලෑස්ති වෙන්නේ chart එකේ number 10 විදිහට අද ඔයාට අහන ලෑස්තියෙන් තියෙනවා ඒ ලස්සන සින්දුව. ඔයා ආදරය කරන තවත් හදවතේ ගායකයෙක්ගේ ගීතයක් තමයි මේ විදිහට දෙන්න ලෑස්ති වෙන්නේ. දමිත් අසංකගේ මගේ හිත ගාව තමයි අද chart එකේ number 10 වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම වහගිරින ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුව අහන්න. දෙකට මගෙත් එක එකතු වෙලා ඉන්න.
2: Number 10.

0: 89.1 89.3 Supreme Radio
1: වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරු එළිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමුදාගේ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් 105ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: අසු නවයයි එක, අසු නවයයි තුන.
4: සුප්‍රීම් රේඩියෝ.

0: චටගේ ඊළඟ ගීතය නඹර අයින්නහන තම මෙවිදිර ලෑස්සි වෙන්නේ. අපි AI සිින්දුවලට ගොඩාක් කැමතිනේ මේ වර්තමානයේ. අපි AI සිින්දු ගොඩාක් අහන. ඉතින් අප පලේලිස්ට එක අනිවාරෙන් AI සිින්දු ගොඩාක් තියෙන. ඉතින් අනිවාරෙන් අපේ පලේලිස්ට එක අහන්න කැමති සිින්දුවක්තම AI ගීත කියලා කියන්න. ඉතින් මේ අහන දෙන්නෙත් AI වර්ෂන් එකක්. වෙන ඕන දෙයක් වෙච්චාවේ කව වර්ෂන් එක තමයි ඔන්න මේ විදිර ආට අහන්න දෙන්න. ඉතින් AI ගීත බොහොමයක් අපේ ෂාට් එක තුළින්නේ වගේම අපේ සුප්‍රීම් රේඩියෝ වෙන්නවාට අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ මතක් කිරීම දෙකට මහගෙන ඉන්න අපිට කරැඳිලා ඉන්න මේ වගේ ලස්සන ගීත අහන්න නම් වෙන කොහෙවත් නෙමේ 89.1 89.3 දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. එනං අහල බලමු චටකේ නම්බර් 9 මේ වෙන ඕන දෙයක් වෙච්චාවේ.
1: Number 9.
2: Ronaxia, you're on the track. Let's get it.

අහස කඩාගෙන වැටුණාවේ. මේකෙන් අදහස් කරන්න ඉතින් අපේ ජීවිතයට එන ප්‍රශ්නනේ නේද? අපි ඒ ප්‍රශ්න විසඳගෙන අපේ ජීවිතේ ආයෙත් තිබුණා වගේම හදාගන්න හැම දෙනෙක්ම උත්සාහයට ගන්න ඕනේ. අපි වැටුණොත් වැටුණ තැනම ජීවත් වෙන්න අපිට අමාරුයි. අපි වැටුණ තැනින් නැගිටලා අපේ ජීවිතේ ආයෙත් සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි හොඳම දේ අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒක හොඳට ඔළුවේ තියාගෙන අපි යමු මේ චාට් එකේ ඊළඟ සින්දුවට. නම්බර් 8 තමයි මේ විදිහට අහන ලෑස්ති වෙන්නේ. TikTok live එක පැත්තේ කට්ටිය ඉන්නවා. යාළුවෝ එකතු කරගන්නම්. සෙව්වන්දි, ඒ වගේම ශානක මේ කට්ටිය ඉන්නවා. ඉෂු, ඒ වගේම සෙනු ඉන්නවා. එකතු කරගන්න. රංෂා, ඒ වගේම කෞචි මේ කට්ටිය එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය අහන ලෑස්ති වෙන්නේ. අපි එහෙනම් කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන තමයි ලෑස්ති වෙන්නේ. ආශී අක්කත් එකතු කරගන්න කියලා ඕන රංෂා කියලා දෙනවා. අනිවාර්යෙන් යාවත් එකතු කරගමු අපි මේ ලස්සන සින්දුව අහන්න. හරිනම් ෂාටගේ නම්බර් 8 තමයි අහන ලෑස්ති වෙන්නේ. මම ආයෙත් මතක් කරනවා අපේ WhatsApp නම්බර් එක 0718938993 අපේ WhatsApp නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. එහෙනම් ඉතින් අපි මේ සින්දුව අහලා ආයෙත් මේ පැත්තෙන් එකතු වෙමු. මේ අද ෂාටගේ නම්බර් 8 අශාන්තිගේ හන්තානේ මල්පාරේ.

0: 89.1 89.3 Supreme Radio උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන.
4: යාලා තියෙන මානවයා මුලින්ම සත්තුන්ගේ හම් පොරෝගෙන තමයි හිටියේ කියලා නේද? ඊට පස්සේ තමයි භූමියේ හන ශාකේ නූල් යොදාගෙන නැඳුන් නිර්මාණය කරන්න වැඩි පටන්ගෙන ටික ටික දැන් මොකද දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ලෝකයට ඇඳුම් කියනක විලාසිතාවක් වුණානේ නේද? යන් කලිසම් මං එන්නම්. ඔව් යාලා තියෙනවා
1: නේද? ඒකේ මාම් ජීන්ස් තියෙනවා. දැන් අපිට හරියට මොකද ඇඳුම් ගැන තේරෙන්න පටන් ගන්නෙ මේ මෑතකින් දන්නේ කියලා.
4: මෑතක ඇඳුම් ගැනද නැද්ද?
1: නැහැ. ඉස්සර ඇඳුම් විදියයි දැන් අඳින විදියයි මොනවන්නත් ඉතින් ඔක්කොම වෙනස් වෙනවා.
4: ඉස්සර ඇඳුම් පමුණුවෙන් අදින්නේ පමුණුයි වෙනසක් නැහැදී
1: වෙනසක් නැහැ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: 11 විනාඩි 20ක් වෙලා තියෙන්නේ. අපි චාට් ෂෝ එකේ මේ විදිහට දෙවෙනි පැය තමයි ගත කරමින් ඉන්නේ. බලන්න නේද TikTok live එක පැත්තේ අපේ ආලෝ ගොඩාක් ඉන්නවා ඒ පැත්තේ. ඒ පැත්තේත් ඔයාලට හැකියාවක් තියෙනවා ඒ පැත්තට ආවොත් එහෙම ලස්සන සින්දු වලට කට්ටි එකතු කරගන්න පුළුවන්. මගෙත් එක මුණට මුණ හමු වෙලා සාකච්ඡා කරගන්න පුළුවන්. ඔයාලට මොනවායි ප්‍රශ්න තියෙනවා නම් විසඳ ගන්න හැකියාවක් තියෙනවා. අපේ විද්වත් මණ්ඩලයක් ඉන්නවා ඒ පැත්තේ. ඔයාගේ ප්‍රශ්න විසඳන්න ලෑස්තියෙන් ඉන්නවා. ඒ පැත්තට එන්න කියලාත් මතක් කරන ගමන් තමයි අපි චාට් එකේ ඊළඟ ගීතයට මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. ආදරෙන් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ඉන්න සියලුම දෙනාව. ඊළඟ ගීතය අහන්න අපිට තියෙන්නේ නම්බර් 7 අහන්න. ඉතින් මේකත් ලස්සන AI version එකක්. ඔයා කැමතිම මේ දවස්වල හරි හරියට අහන AI version එක තමයි මේ විදිහට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. බෙතර කෝලයක් ගන්න 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඒ වගේම WhatsApp එකට මැසේජ් එකක් දාන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. 0718893893. අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට ගිහලා ඔයාලට බලන්න එක එක දේවල් ගොඩාක් තියෙනවා. දැන් සුප්‍රීම් රේඩියෝ අපේ Facebook page එක තියෙනවා. ඒ වගේම TikTok channel එක තියෙනවා. Instagram අපේ page එක තියෙනවා. ඒ වගේම YouTube channel එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒ පැත්තටත් යන්න. ඒ වගේම hotline number එක, WhatsApp number එක හරහා මේ පැත්තට එකතු වෙන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙනම් අහලා බලමු අද chart එකේ මොකක්ද number 7 තමයි මේ විදිහට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. එන දෙකට මේක තියලා ඉන්න මගෙත් එක්ක මේ වෙලාවම වහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට.
1: Number 7.

0: ඔඩෝයාකාරයට තමයි නම්බසව අහලා ඉවර කරේ. අපි ඊළඟට යන්න තියෙන නම්බ සික්සහන්න. තැන ඒයි සිින්දු ඇහවා අලුත්ත පරණද මේ හැම සිින්දුවක් අපි හලිවර කර ඒව කරක් නෙබෙයි අපි හින්දි සිින්දුවකුත් ඇහවා නේද සහරයක පෝලිසක්. ඉතින් අපි ඊළඟ රහන්න තියෙන නම්බ සික්. මේත ඒයි විදිහටම නිර්මාණය වෙලා තියෙන ඒ කවර්ස් වර්ෂන් එකක්. ඉතින් තීරික විජයරත්නගේ යොවුන් සිහින ලෝකේ තමයි ඔයාට නම්බ සික්ස් විදිහට මේ අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. දිගට මැගතුලයින්න කියන ආරාධනයත් එක්ක තමයි අපි මේ විදිහට මේ ලස්සන සින්දුවට යන්න ලෑස්ති වෙන්නේ. වඩ මේ පැත්තට කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා 0112 510 510. ඒ වගේම වඩ මේ පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන් 0718 893 893. TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා, යාළුවෝ එකතු කරගන්න ඕනි. ඔන්න ඉෂු ඇවිල්ලා ඉන්නවා ඒ පැත්තට. ඉෂු නේද? ඉෂුවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඉෂුද රිෂුද? රිෂු වෙන්නේ නේද? ඉෂු අපේ කලින් ඉඳලා හිටපු ඉෂුත් ඉන්නවා. අලුතෙන් රිෂු එකතු වෙලා ඉන්නවා. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ඒ වගේම හන්සන් ඇවිල්ලා තියෙනවා චාට් එකේ ෂෝ එකේ. ඔන්න ලයිව් එකට හන්සන්වත් එකතු කරගන්න. ඒ වගේම සෙනු එපකේ කෞෂි මේ කට්ටිය එකතු කරගන්න ඕනේ. ශානක මේ කට්ටියත් එක තමයි මේ විදිහට ලයිව් එක ගත කරමින් ඉන්නේ. එහෙනම් ඉතින් ලස්සන සින්දුවකට එක ඔයාලව එකතු කරගන්නම්. ගිෂු නේද? ගිෂුද? අනේ සමා වෙන්න. හරි, ඉෂු වගේ මම දැක්කේ. අන්න ගිෂූල එයාගේ නම. ඉතින් ගිෂූවත් එකතු කරගන්නම් ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම සීජේ ඇවිල්ලා ඉන්නවා. ගුඩ් මෝර්නින් අයියා කියලා තියෙනවා. මම සීජේවත් එකතු කරගන්නම් තවත් ලස්සන සින්දුවකට. ඊළඟ ලංබ සික්ස් තමයි මේ විදිහට අහන්න දෙන්නේ ලෑස්තියෙන් ඉන්නේ තීරක විජේරත්නගේ යොවුන් සිහින ලෝකේ. අපි දැන් ලස්සන සින්දුවකින් ඔන්න නටන්න පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලට නටන්න හැකියාවක් තියෙනවා මේ ලස්සන සින්දුවට. දිගටම ඉන්න මගෙත් එක්ක.
1: Number 6.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
9: එන්න.

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්.
0: Travel with Supreme.
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න.

0: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema ude hatata
4: The welcome show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: එක ලංකාවේ එක අපේම එක

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ගලහයි විනාඩි 43ක් වෙලා තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අද දවසේ ඔයා බලාගෙන හිටපු වෙලාවට. ඒ තමයි අද චාට් එකේ නම්බර් 321 තමයි මේ විදිහට අහන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු ඔයා කැමතිම සින්දුවද දන්නේ 3 වෙලා තියෙන්නේ, නම්බර් 2 වෙලා තියෙන්නේ, නම්බර් 1 වෙලා තියෙන්නේ, මොකද්ද දන්නේ. හරි, මම සර්ප්‍රයිස් එකක් විදිහට තමයි ඒක දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. මම කියන්නේ නැහැ ඊළඟට තියෙන සින්දු මොනවද කියලා. අපි අහලම බලමු ඔයා කැමතිම සින්දුවද චාට් එකේ 321 වෙලා තියෙන්නේ කියලා. හරි, අපි නම්බර් 3 අහන්න කලින් එකතු කරගන්න කීප දෙනෙක් ඉන්න WhatsApp එකේ පැත්තේ. ඔන්න මේ වෙලාවේ හයි ගමනකින් ආවේ, මාවත් එකතු කරගන්න ජීවනි. මම ආසම සින්දුව දැන් යන්නේ කියලා අර කලින් කියපු සින්දුවකට කියලා තියෙනවා. එහෙම බැලුවාම මා දිහා යා ආසම සින්දුව කියලා ඔන්න ජීවනි කියලා තියෙන්නේ. පානදුරෙන් ජීවනි මේ විදිහට මැසේජ් එක දාලා දෙන්නේ එකතු කරගන්න කියලා. ලස්සන ගීතයකට අනිවාර්යෙන් ජීවනි ඔයා වාදනය එකතු කරගන්න, තවත් ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ මත්තේ ගොඩින් මලිති මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා, එයාවත් එකතු කරගන්නම් ඊළඟ ගීතය අහන්න. TikTok live එක පැත්තේ කට්ටිය ඉන්නවා එකතු කරගන්න. චමිල් ප්‍රියන්ත ඉන්නවා මේ විදිහට, ඒ වගේම ටෙක්ලා ඉන්නවා, ඉෂු ඉන්න ඕන මාධ්‍යයෙන් එන්නම් BS හැමෝටම කියලා තියෙනවා. බොහොම ස්තුතියි මගෙත් එක්ක රැඳිලා හිටියට TikTok live එක පුරාවටම. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හන්සන කෞෂි මේකට එකතු කරගන්න ගමන්. ලයන් ගර්ල් ලැවිල් ඉන්නවා ලයිව් එකට, එයාවත් එකතු කරගන්නම් ආදරෙන්. තවත් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම නිරෝෂන් ඉන්නවා මේ වෙලාවේ මාවත් අහගෙන TikTok live එක පැත්තේ. ඉතින් ඒ හැමෝම එකතු කරගෙන තමයි ගීතය අහන ලෑස්ති වෙන්නේ. ගීෂු මේ කට්ටියව එකතු කරගන්නම්. ඒ වගේම විහංග රන්දික මෙයාලවත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය අහන ලෑස්ති වෙන්නේ. අපි හල බලමු අපි බලන් හිටපු ඒ වෙලාවේ දැන් වෙන් වෙලා තියෙන චාට් එකේ නම්බර් 3 ඔන්න අහන තමයි ලෑස්ති වෙන්නේ. දිගට වෙන්න මගෙත් එක්ක
2: මේ අද චාට් එකේ නම්බර් 3.

0: ඔන්න ඔයාකාරයට තමයි චාට් එකේ නම්බ 3 අපි අහලා ඉවර කර. V+ බෑන්ඩ් එකේ ගමේ වේදා තමයි අද දවසේ චාට් එකේ නම්බ 3 විදිහට රැඳිලා තියෙන්නේ. ඉතින් මේ සින්දුවට වර්තමානයේ කොටාක් අය කැමතියි. තමන්ගේ ප්ලේලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන සින්දුවක් තමයි මේ සින්දුව. ඉතින් ඊළඟට අහන්න යන්නේත් ඒ වගේම සින්දු දෙකක් තමයි. අපි යන්න හදන්නේ චාට් එකේ ඊළඟට තියෙන නම්බ 2 අහන්න. වඩබුලා මේ පැත්තට මැසේජ් එකක් ගන්න අපි එකතු කරගමු. ආදරෙන් තවත් කිහිප දෙනෙක් ඔන්න සමන් එකතු කරගන්න ඕනේ. මේ විදිහට ත්‍රිංකෝලින් තමයි මාව අහගෙන ඉන්නේ. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සියලුම දෙනාව එකතු කරගන්න. ඒ වගේම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන ගීතය අහන්න දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. එනං ඉතින් අහලා බලමු අද චාට් එකේ නම්බර් 2 සර්ප්‍රයිස්. මම කියන්නේ කලින් හරි. එහෙනම් අහගෙන ඉන්න දිගටම.
1: මෙන්න මේ සතියේ චාට් එකේ නම්බර් 2.
2: Thank you.

0: හාහාහා මන් උබේ මැනිකා කියපු අය මේ වෙනකොට මාව අහගෙනත් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මැනිකා ඔයාට කියපුදේ මතක් වෙන්න තමයි මම ඒ ගීතය ඔන්න මේ විදිහට ආද චාටක නම්බර් 2 විදිහට ඔයාට අහන්න දෙන්න ඉඩ සැලැස්සු. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ චාට් එකේ සුවිශේෂම අවස්ථාවට. අද දවසේදී චාට් එකේ සින්දු 20න් ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ අවසාන විදියට අහන්න නම්බර් 1. මොකක් කියලාද හිතන්නේ? මේ දවස්වල හරියට ප්‍රසිද්ධයි. අවුරුදු මාසෙ තමයි මේ සින්දුව ගොඩාක් ප්‍රසිද්ධ වුණේ. ඉතින් මේ කියද්දි ඔයාට දැනෙනවා ඇති මේ TikTok එහෙම ගොඩාක් බිහි වෙලා තියෙනවා මේ සින්දුව ආශ්‍රයෙන්. ඉතින් මතක් කරන්නේ ඔයාගේ දැන් කනට ඇහෙනවත් ඇති මේ දෝංකාර දිනෝ වගේ ඇහෙනවා ඇති, නැත්නම් මනස ඇතුලේ මේ ගීතය ටිකෙන් ටික ඇහෙනවා ඇති. ජෝ පෙරේරාගේ ගීතයක් කිව්වහම ඉතින් නේද, මේ මෑත කාලයේ යෝන් පරපුරේ ගායකයෝන්ගෙන් හරි ලස්සන ගීත බිහි කරන සුන්දර ගායකයෙක් තමයි ජෝ පෙරේරා කියන්නේ. ජෝපෙරේරාගේ මෙන්න මේ ගීතය අවුරුදු කාලේ ෆේමස් වුණා. ඒ ගීතය තමයි ඊළඟට දෙන්න ලෑස්ති වෙන්නේ. මම කියනවට වඩා ඔයාට අහන්නම දෙන්නම් ඒ ලස්සන සින්දුව. දෙකට මේකදලා ඉන්න මේ චාට් එකේ නම්බර් 1 ඔයාට අහන්න දෙන්නේ.
1: Hey, Supreme Super Hits 20 chart ticket. Number 1.

0: ඔන්න ඔය ආකාරයට තමයි අපි අද දවසට යෙදිලා තිබුණා මේ ගීත විස්ස අහලා ඉවර කරේ. ඉතින් චාට්ගේ සිින්දු විස්ස ගැන මොකද හිතෙන්නේ ඔයාට පුළුවන් අපිට කියන්න බිඳ හත්සේ දහට අසුනවය තුන අසුනවය තුනට වට වත්ස මැසජ දාන හැකියාවක් තියෙන නිකක් නෙමේ ඔයා කැමතිම සිින්දු මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන් චාට්කට අලුතෙන් එකතුවෙන්න ඕනේ සිින්දු මොනවද මොනවට ඔයා ආස ඕනම දෙයක් වට එවන්න හැකියාවක් තියෙන මේ පැත්තට බිඳ හත්සේ දහට අසුනවය තුන අසුනවය තුන අයතුන්න මතක් කර අපේ වට්සප් නම්බ එක. TikTok live එක ඒ පැත්තෙන් end වුණා. ඉතින් මම ආයෙත් TikTok live එකක් එනවා. හොඳට මතක තියාගන්න. අපි නැවතත් සවස් යාමේ ඔයාව හමු වෙන්න ලෑස්තිව ඉන්නවා. මේ මතක් කිරීමත් එක්ක දහවල් 12 වෙලා තියෙනවා. ඉතින් ඔයාට අවස්ථාව සලසලා දෙන්න ලෑස්ති වෙන්න දවල්ට කාලා දීලා ආයෙත් මේ පැත්තෙන් අපිට එකතු වෙන්න හැකියාවක් තියෙනවා. හරි. අද දවස නිදහසේ නිවාඩු පාදුවේ ඔයාට ගත කරන්න හැකියාවක් තියෙනවා. මොකක් හරි වැඩක් කරනවා නම් ඒ වැඩේ මහන්සි නැතුව කරන්න හැකියාවක් තියෙනවා. දිගින් දිගටම 89.1 89.3 මාව අහගෙන හිටියොත් මම ලෑස්ති ඔයාගේ සවන් වලට හරි ලස්සන ආකාරයේ ගීත ලබා දෙන්න අහන්න ඉඩ සලස්වන්න. ඉතින් එන්න මේ පැත්තට. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකකුත් ගන්න 0112 510 510. දවසල FIFA World Cup එක පටන්ගෙන තියෙන ඉතින් World Cup එක ගැන විස්තර ඉතින් රාත්‍රීදී වාට අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් දවසේ සාරාංශය ඉතින් හොඳ මැච් ටිකක් යනවා නේද බලන කෙනෙක් ඉන්නවා නම් මේ දවසල හොඳ මැච් ටිකක් යනවා. දැන් ඉදිරියේදී තව මැච් ගොඩාක් වාට අහන්න බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් කණ්ඩායම් 48ක් නේද මැච් 109ක් පුරාවටම දවස් 39ක් තියෙනවා මැච් එක දිගට. ඉතින් අපි බලමු මේ සැරේ World Cup එක කාගේ වෙයිද කියලා නේද. එන දෙර්ම එකතලා ඉන්න අපි හමුවෙමු තවත් ආකාරයේ ලස්සන ගීත ගොඩකුත් එක්ක. අද දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුවත් එක්ක තමයි මම මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. වෙලාව මතක් කරන්නම් තවත් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.

වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතැයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරුවෙලිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ත්‍යාගය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනියංකයට රුපියල් 80ක්, ලග්නියට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අවසාන ප්‍රශ්නය, ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
4: පන්සිරියාවිය හටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with Aashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
7: The welcome show.
3: Anugrahaya.
9: Wartha pita wartha kabani koti ate NLB tanade tahane nuturayen rupiyal koti 13.98 ikma u dawanta supiritya galaba dimin rathe sangwardaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwanna
10: Meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 89.1
0: සුප්‍රීම් රේඩියෝ.
5: මගේ
0: යහන, මගේ රට.

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
9: එන්න.

0: දෙන්නේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
1: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
2: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
2: ඉගෙනන සර්.
4: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතාතර, රස කතා ඇහෙන පැයතුන.
2: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

දවල්ට කාල බීලද? මම වෙලාවක් වට ලබා දුන්නා කාල බීල හැම අයත් මේ පැත්තර එන්න අපිට සවස්වරුවම එකට ගත කරන්න කියලා. ඉතින් කාල බීල මෙම ඇවිල්ලෙන්නේ බඩගිනේ නෑ නේද? මාත් එහෙම තමයි. එකයි විනාඩි හතරත් වෙලා තියෙන්නේ අපිට එක දිගට සින්දු ගොඩාක් අහන්න ඔන්න හැකියාවක් තියෙනවා. ඉතින් TikTok live එකකුත් මම ඉදිරියේදී එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් TikTok එක පැත්තේ ඉන්නවා නම් අපේ Supreme Radio channel එක follow කරලා තියාගන්න කියන මතක් කිරීමත් එක්ක තමයි මේ විදිහට මේ ගමන ආයෙත් පටන් ගන්නෙ. ලස්සන ගීතයකට ඔයාව එක්කන් යනවා. ඊට කලින් මතක් කරන්න ඕනේ අපේ hotline number එක 0112 510 510 අපේ hotline number එක. ඔයාලා පුළුවන් මේ පැත්තට call එකක් ගන්න. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp එකෙන් message එකක් දාන්න. 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp number එකට message එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් Facebook එකේ පැත්තේ ඉන්නවා නම් Supreme Radio අපේ Facebook page එක follow කරලා තියාගන්න. ඒකේ තියෙනවා එක එක දේවල් ගොඩාක්. පුළුවන් ඒකට ගිහිල්ලා ඒ දේවලුත් බලන්න. එහෙනම් ඉතින් මේ සමස්යාමයේම මම අත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් මේ තැන්තැන් වලට දැන් වහින ගමන් තියෙන්නේ ඒ වැස්සත් එක්ක තමයි. දැන් ඔයා මාව මේ අහගෙන ඉන්නේ නැත්තම් කොහේ හරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර පැති වලට ගොඩාක් අවුව සැරත් තියෙනවා මේ වෙලාවේ. ගොඩාක් පැති වලට වහිනවා කියලා තමයි ආරංචි නම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ පැත්තට කොහොමද කියලා මට කියන්න. මම කැමතියි දැනගන්න. එහෙනම් ඉතින් මොන හරි කරන ගමන් ඉන්නවාට, කොහේ හරි යන ගමන් ඉන්නවාට, නිවාඩු පාඩුවේ විනෝදෙන් ඉන්න හදන ඔයාට මම ලෑස්ති ලස්සන සින්දු එක එක ආංකාරයේ සින්දු ගොඩක් ලබා දෙන්න. එහෙනම් ඉතින් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් ආදරෙන් මේ ලස්සන සින්දු දෙකින් මගෙත් එක්ක මම මතක් කරපු විදිහට hotline number එකට call එකක් ගන්න, WhatsApp number එකට message එකක් දාන්න.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දාමය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: Endless Weekend with Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනනිධානය නුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ගමේ පන්සිරියාගේ හටකාරිය.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
8: අනුග්‍රහය
11: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: 9.3 Supreme Radio. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
2: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලීක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

මල් හසරැලි පාලාද මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්නේ. එකයි විනාඩි 35ක් වෙලා තියෙන්නේ. TikTok live එකක් හැවිලි ඉන්නවා. මම මේ පැත්ත ඔයාලට මේ පැත්තට එන්න හැකියාවක් තියෙනවා. WhatsApp එකේ පැත්තක කීප දෙනෙක් ඉන්න. යාලුවෝ එකතු කරගමු ඉක්මනින්ම. එකතු කරගන්න ලෑස්ති වෙනවා. නියමයි නේ සින්දු ටික කියලා ඔන්න අනුරාධ කෝටෙන් මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. එක දිගට ඔයාට පුළුවන් ඒ විදිහම සින්දු ගොඩක් අහගෙන ඉන්න අනුරාධ. දිගටම ඉන්න මගෙත් එක්ක හරි. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ ඔන්න සුපුරුදු පරිදි ඉන්දිකව එකතු කරගන්න අනුරාධපුරේ පැත්තට ගිහිල්ලා. අවුල හැම දෙනෙක්ම එකතු කරගන්න. ජෝටි බබාව, වයිෆ්ව, ඒ වගේම අම්මා තාත්තවත් එකතු කරගෙන, යාළු හැමෝමත් එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. අදරෙන් එකතු කරගන්න ඉන්දික මේ හැම දෙනෙක්ම. TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්න ඔන්න රම්‍ය අවිල ඉන්නවා. ගුඩ් මෝර්නින් මල්ලි කොහොමද කියලා කිව්වම මං හිතන්නේ වෙන රටක ඉන්නේ. එයාට ගුඩ් මෝර්නින්. මට ඒ වුණාට දැන් ගුඩ් ආෆ්ටර්නූන් උනොත් පහු වෙලා තියෙන්නේ. හරි, රම්‍යවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අබි, ඒ වගේම මංගලි ඉන්නවා කුවේට් වලින්. එයාවත් එකතු කරගන්නම් ඉක්මනින්. ඊට පස්සේ ඔන්න එකතු කරගන්න කීප දෙනෙක්ම ඉන්නවා. එයාලව මම ඉදිරියේදී එකතු කරගන්නම්. TikTok live එක පැත්තට එන්න. මම මේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉතින් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගෙන මේ ලස්සන 0.5 එකේ රන් පොකුන් නෙන් ලස්සනම මේ ලස්සන ගීත් දෙකරින් වගේත් එක්කා

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
8: The welcome show.
4: අනුග්‍රහය
10: එන්න පියල් 40ට දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතිකෝකරේ මණ්ඩලයේ
11: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක, ලංකාවේ එක, අපේම

ඔන්න ඔයාකාරයට තමයි මේ කාලේ ගලාගෙන යන්නේ. දැන් එකයි විනාඩි 53ක් වෙලා තියෙන අපේ අලුත් පැයකට යන්න කලින් එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. එයාලව තමයි මේ විදිහට එකතු කරගන්න ලෑස්තියෙන් එන්නේ. අපි ඉස්සලාම එකතු කරගමු. කවුද? WhatsApp එකේ පැත්තේ තමයි කට්ටිය ඉන්නේ. එයාලව එකතු කරගන්න ඉක්මනින්ම ඔන්න එකතු කරගන්න ඉන්නේ මේ විදිහට. අසේලව අසේල එකතු කරගන්න ඔන්න බටගල්ෙන් එකතු වෙන්නේ මේ විදිහට මගෙත් එක්ක. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. පවුලේ හැමෝමවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්න. තවත් ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ යන්න හදන්නේ සංගල්ල පැත්තට. ඔන්න රුවන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න. යාළුවෝ හැමෝම සද්දෙටම ඔයාව අහගෙන ඉන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න. සව පුළුවන් නම් සද්දේ වැඩි කරන්න. තවඩියක් වැඩි කරන්න පුළුවන් නම් මොන ක්‍රමයකින් හරි වැඩි කරන්න. මොකද ලස්සන සින්දුරියක් ඉස්සරහට ඔයාලා අහන්න හම්බෙන්නේ නේද? නටන්නද, නිදහසේ වැත්තවල අහගෙන ඉන්නද, ඕනම දෙයකට ගැළපෙන සින්දු ගොඩක් ඔයාලා ඉස්සරහට අහන්න හැකියාවක් තියෙනවා. TikTok live එක පැත්තේ කට්ටිය ඉන්නවා. යාළුවෝ එක්මන්ට එකතු කරගමු අපි. ඔන්න සුමිත් කුමාර් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ලස්සන රෝස මලක් දීලා තියෙනවා මට. වූෆී වූෆීවත් එකතු කරගන්නම්. ඊට පස්සේ නිෂා ඉන්න ඔන්න මේ වෙලාවේ කුවෙට් වලින්.

වගේම දිල් ඉන්නවා, දිල්වත් එකතු කරගන්නම්. ඒ වගේම ශිරෝමණි සති දෙකක් එන්න බැරි වුණාලු. දැන් නවත වෙලාද කියලා අහනවා. නෑ නෑ නෑ, එහෙම අමතකේනවා බාලව. ශිරෝමණිවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අනු එකතු කරගන්න, අනුගෙන් පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. තව කට්ටිය ඉන්නවා, ජීකේ ආර් ඉන්නවා, ඒ වගේම නෙළුම් කුමාරි ඉන්නවා. එයාලවත් එකතු කරගෙන තරිදෝ තිසර, ඒ වගේම මංගලීවත් එකතු කරගෙන අපි හසර සිද්දුවට තමයි මේ විදිහ යන්න ලෑස්ති වෙන්නේ. පරණ මතක අලුත් කරන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. හරි, දිගට මේකතු වෙලා ඉන්න මගෙත් එක්ක 89.1 89.3 මා වහගෙන සුදුගමු. ඇයි මට ගෑවුනේ? මට කියන්න බලන්න.

0: දෙකයි විනාඩිය කයිදෑන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

දෙකයි විනාඩි පහයි. අපි අලුත් පෑකට තමයි මේ විදිහට ඇවිත් ඉන්නේ. ඉතින් යන්න තියෙන්නේ ලස්සන ගීතයක් අහන්න. ඊට කලින් මම මතක් කරා අපේ හොට්ලයින් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි. මම ආයෙත් මේ පැයේ මුලදීම මතක් කරන්නම්. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112510510 අපේ හොට්ලයින් නම්බර් එකට. ඒ වගේම ඔයාලට WhatsApp මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා 0718893893. හරි, එහෙනම් යන්න හදනේ කට්ටියක් එකතු කරගන්න. සේරුවාවිල KDA සමරසිංහ තම මේ විදිහට මැසේජ් එක දා දෙන්නේ. හිතවත් ගුණ මිතුරු මිතුරන් සියලු දෙනාමත් පවුලේ සියලු දෙනාම වෙනුවෙන් මියුරු කීතයක් ගුණට එක් කරන්න කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ පතිරණ මාව අහගෙන ඉන්නවා. මාර්ගමින් තමයි මේ විදිහට මැසේජ් එක එවලා තියෙන්නේ. ලස්සන සින්දුවකට ඔන්න වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ. එකතු කරගන්න අපිවත්. එවකේම නිශාන්ත සුසිල් මේ කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි ඔන්නාව කියලා තියෙන්නේ. රේඩියෝ ගහගෙන ඉන්න හැම දෙනෙක්මත් එකතු කරගන්න හසිත කියලා තියෙනවා ඔන්න. හරි, මේ කට්ටිය එකතු කරගන්න, තවත් ලස්සන සින්දුවක් අහන්න. හරි හරි, අලුත්වක් තමයි මේ විදිහට අපි ගත කරමින් ඉන්නේ. මම කලින් මතක් කරපු විදිහට අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න, WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔන්න කට්ටිය ඉන්නවා මේ විදිහට එකතු කරගන්න. අම්මයි දුවයි ඔන්න ඉන්නවා බුදුසරණයි කියලා තියෙනවා. ඒ වගේම රුවැත්ති ඔන්න ලස්සන gift එකක් මට දුන්නා. ඒ වගේම මේ පැත්තෙන් එකතු වෙලා ඉන්න, ඒ වගේම ලයන් ගර්ල් ඉන්නවා, ශිරෝමණී කියලා තියෙනවා ඔන්න එයාගේ මහත්තයාගේ බර්ත්ඩේ එක කියලා. එයා ඉන්නේ 78 කොහෙද? මම කලින් ඇහුවා එයාගෙන් කොහෙද ඉන්නේ කියලා. ඔන්න දැන් මේ මැසේජ් එක මට මිස් වෙලා තියෙනවා. රසික කැලුම් සිල්වා ඉන්නේ වත්තල කියලා ඔන්න සිරෝමණී කියලා තියෙන. සිරෝමණී නම් ඉන්නේ රට. ඉතින් එයාගේ හස්බන්ඩ්ගේ උපන්දිනයලු. ඉතින් ඔන්න රසික කැලුම් සිල්වා වත්තල. ඉතින් එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න සුප්‍රීම් රේඩියෝ අපි. හරි, ඊට පස්සේ එකතු කරගන්නේ තවත් කවුද ඉන්නේ? නිෂා ඉන්නවා, අනු ඉන්නවා, ඒ වගේම වූෆි, දිල් මේ වටියත් එක්ක තමයි ලස්සන සින්දුවට ඔන්න යන්න ලෑස්ති වෙන්නේ. ඕෆ් රෝන් මයිඩ්ස් කියලා දෙන ඔන්න මං කවීෂ කියලා. ඔන්න කවීෂවත් එකතු කරගන්නවා. නෆාෂා ඇවිල්ලා ඉන්නවා ලයිව් එකට. කොහොමද අයියා කියලා තියෙන ඔන්න මං හොඳින් ඉන්න නෆාෂා, වැඩ කොහොමද? හතරෙන් එකතු කරගන්නම් ඔය කට්ටියවත් ලස්සන සින්දුවක් අහන්න. හරි එනම් දෙගරම එකතුලා ඉන්න මේ පැය ආදරෙන් ගත කරන්න. දවස පුරාවටම ඉන්නවා මම ඔයත් එක්ක.

0: Endless Weekend with Supreme Radio.
1: වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරු එළිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ත්‍යාගය ඉලෙක්ට්‍රික් යතුරු පෙදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: ...89.1, 89.3, Supreme Radio.

0: 89.1
1: 89.3 සුප්‍රීම් රේඩියෝ සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
4: anugrahaya
6: wartha pita wartha tabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u dewanta supiritya galaba dimin rathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
7: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

ඔන්න ඔය විදිහට තමයි අපි සප්ත සොරය අහලා ඉවර කරේ. ඊළඟට යන්න හදන්නේ නීල කඳු ගැටයක් නගින්න. අපි ඒකට යන කලින් කට්ටියක් ඉන්න එකතු කරගන්න, අලව ඉක්මනින් එකතු කරගන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඔන්න දේශප්‍රිය සුපුරුදු පරිදි ඔන්න ආයෙත් සැරයක් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නාවලින් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුකර එකතු කරගන්න කියලා ඔන්න දේශප්‍රිය කියලා තියෙනවා. ඒවගේම එකතු කරගන්න ඕනි අමල් මේ වෙලාවේ කඩවතින් මාව අහගෙන ඉන්නවා. වයිෆත් එක්ක ඔයාව අහගෙන ඉන්නේ හසිත. එකතු කරගන්න මල්කීවත් එකතු කරගන්න මගේ වයිෆ්. එයාව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න කියලා තමයි ඔන්න මැසේජ් එක කියවලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එකතු කරගන්නම් ආදරෙන් ඔය හැමෝම. ඊට පස්සේ TikTok live එක පැත්තෙත් කට්ටියක් ඉන්නවා. එයාලව එකතු කරගන්න ඕනි. නෆාෂා ඉන්නවා මේ වෙලාවේ. එවකේම ඉමාෂා විත් ඉන්නවා. ඉමාෂාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔන්න ලයන් ගර්ල්, එවකේම ශෂි ඉන්නවා මේ පැත්තට ඇවිල්ලා. එවකේම මේ පැත්තේ එකතු වෙනවා රුවන් ලක්මාල් ඇවිල්ලා ඉන්නවා. එවකේම නිෂා, එවකේම රුවැත්ති මේකට ඇත එක තමයි TikTok live එකේ පැත්තෙන් ගත කරන ගමන් ඉන්නේ. අපේ ලස්සන සින්දුවකට යන්න ලෑස්ති වෙන්න මේ ගමන්ම අපි ලෑස්ති කරා. හොඳ රෙගේ ස්ටයිල් එකක් මං කියවන නීල කඳු ගැටයක් නගින්න යන්නේ කියලා. එහෙනම් නීල කඳු ගැටේ නැගලම මේ පැත්තෙන් හමු වෙමු.

0: Supreme Radio.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි, කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි, ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: වෙන්නේ. අවසාන ප්‍රශ්නය. ආශා, අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනව. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුයක මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
10: ටෙම්පෝ ටවුන්
9: with Ashi.
11: The welcome show.
12: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
13: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
11: The Welcome Show. අසු 9:01 අසු 9:03 Supreme Radio.

0: endless weekend with supreme radio
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන හේතු මොනවද මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නනේ ગેස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩයකට ඔයිල් උරා ගන්නෙ නැහැ
1: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
9: සුවඳ දැනි දැනි දැනෙනවා
10: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට
11: අනුග්‍රහය
12: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: ලොව සුන්දරතම පාරාදීසේ
13: මන බැඳලු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්
10: Travel with Supreme.
13: Satya Davas Pahem. The Welcome Show Ahana.

ඔන්න ඔයාකාරෙ තමයි කාලය ගතවෙමින් යන්නේ. අපි දැන් අලුත් හෝරාවකටත් යන්න තියෙනවා. ඉතින් ඊට කලින් එකතු කරගන්න ඕනේ TikTok live එක පැත්ත කට්ටියක් ඉන්නවා. ඔන්න දිල්රු සඳරුවන් ඉන්නවා මේ පැත්තෙන් මාව අහගෙන. එවකේම ලයන් ගර්ල් ඉන්නවා, වෙරෝනිකා ඉන්නවා එකතු වෙලා. එවකේම නිරෝෂන් ඉන්නවා. එවකේම තේජාන්, තිලංක, තුලංජන ඉන්නවා. අහා, එවගේම සංජීව එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ එකතු කරගන්න ඉන්නේ දිල්කි ඉන්නවා. හායි මාවත් සින්දුකට එකතු කරගන්න කියලා ඔන්න දිල්කි මැසේජ් එක දාලා තියෙනේ විදිහට. අනු ඉන්නවා, අනුවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ඉමාෂා මේ කට්ටියත් එකතු කරගෙනම තමයි ඊළඟ කීතයට යන්න ලෑස්ති වෙන්නේ. හරි, තවත් කවුද ඉන්නේ? යාළුවත් එකතු කරගන්නම්. ඉස්සලින්ම ඔන්න දිලා නිරෝෂන් මේ කට්ටියත් එක්ක එකතු කරගන්න. දිලා නිරෝෂන් හන්වැල්ලෙන් තමයි මේ විදිහට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රණීත් මේ කට්ටියත් එකතු කරගෙනම ලස්සන ගීතයක් අහමු. ගායනිවත් එකතු කරගන්න. හරි, එහෙනම් මේ ලස්සන

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

වීදුරුවක් බිඳුණු විට එයින් වැඩක් නැතයි සිතන්න එපා. බිඳුණු වීදුරු කැබැල්ලක් වුණත් හිරුවෙලිය වැටුනම දියමන්ති වගේ පැපලෙනවා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන අරුණේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

අන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ. අමතක කරන්න බැහැ. මං කොහොමද අමතක කරන්නේ මගෙත් එක්ක මුළු දවස පුරාටම ඉන්න ඔයාව. ඉතින් 3:10 වෙලා තියෙන්නේ අපිට මේ පැයක් තියෙන ඔන්න ගත කරන්න. මම ඉන්න අවසාන පැය අද දවසේදී. ඉතින් මේ පැත්තට කතා කරන්න 0112510510 අපේ හොටලයි නම් එක. ඒ වගේම ඔයාලට මේ පැත්තට WhatsApp message එකක් දාන්න හැකියාවක් තියෙනවා 0718-893-893 0718-893-893 කියන අපේ WhatsApp නම් එකට දැන්ම මැසේජ් එකක් දාන්න. හරි, කට්ටියකින් එකතු කරගන්න, යාළුවා හිප්පනින් එකතු කරගන්නම්. ඔන්න කට්ටිය මැසේජ් එක දාලා තියෙනවා මේ පැත්තට. ඔන්න එකතු කරගන්න ඇස් දෙන්නේ සුමේදව. සුමේද මේ විදිහට මැසේජ් එක දාලා තියෙන මාව නැල්ලේ ලස්සන සින්දුවක්කට මාවත් එකතු කරගන්න කියලා ඔන්න මැසේජ් එකව තියෙන. අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඊට පස්සේ සඳුනී එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. මේ විදිහට යන්නේ කොට්ටාවට ලස්සන සින්දුවක් අපිටත් දෙන්න. පවුලේ හැමෝම ඔයාව සද්දෙට මහගෙන ඉන්න කියලා තමයි ඔන්න මැසේජ් එකේ දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්න සඳුනී ඒ හැම දෙනෙක්ම. හරි, මේ වෙලාව මම අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගෙන තමයි මේ ලස්සන ගීතය අහන්න ලෑස්ති වෙන්නේ. විෂයකාරියක් ගැන අහන්න ලෑස්ති වෙන්නේ. මම නෙමෙයි කියන්නේ, වාචි කියන්නේ. දිගටම ඉන්න මගෙත් එක්ක එකතුලා.

0: සස්ම තත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්ස උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුල බබල්ගම් තහනම් කරන්න එව කගමැති ලික්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: එව මෙහෙව
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා
7: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
8: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
10: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ
0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

ඔන්න ඔයාකාරයට තමයි අද කාලේ ගතවේගෙන යන්නේ. ඉතින් මට සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ දැන් ටිකෙන් ටික. ඉතින් හතර වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා ඔයා ළඟින් බා එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. හඟුරන් කෙතින් ඔන්න වීරකෝන් මේ පැත්තට කතා කරා ලස්සන සින්දුවක් අහන්න යාවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කිව්වේ. අද තනියම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තමයි කියලා කිව්වේ. ඔන්න ඉතින් වීරකෝන්වත් එකතු කරගන්නම් හඟුරන් කෙතින්. ඊට පස්සේ මලිතේ කතා කරා මත්තේ ගොඩින්. මලිතේවත් එකතු කරගන්නම්. ඊට පස්සේ වට්ස්ඇප් එක පැත්තේ ඉන්නවා යොහාන්. යොහාන් එකතු කරගන්න ගාල්ල පැත්තට තමයි මම යන්නේ. ඉතින් යොහාන්වත් එකතු කරගෙනම ලස්සන සින්දුවකට යන්න ඇස් වෙනවා. හතර වෙනකන් ඔන්න එක දිගට සින්දු අහන්න පුළුවන්. මම ඉන්නවා හතර වෙනකන්. හතරෙන් පස්සේ ඔයාට එක දිගට නාන් ස්ටොප් සින්දු අහන්න හැකියාවක් තියෙනවා. දැන් හෙට දවසේ ඉන්නේ මැක්. මැක් එක හෙට දවස ගත කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් මැක් ලෑස්තියෙන් ඉන්න ඔයාලට ලස්සන සින්දු ගොඩක් දෙන්න. අද වගේම ඉතින් හතර වෙනකන් මම හිටියට ඔයාට එක දිගට හෙට මැක් එනකන්ම ලස්සන සින්දු ගොඩක් අහන්න හැකියාවක් තියෙනවා. නාන් ස්ටොප් සින්දු අහන්න පුළුවන් ඔයාට. ඉතින් හදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාව. අතරින් බොහොම ස්තුතියි උදේ ඉඳලා මගෙත් එක්ක හිටපු ඔයා. ඒ වගේම TikTok live දෙකකින් අපි හමු වුණා. 10 ඉඳලා 12 වෙනකන් chart show එකත් අපි ඇහුවා. නේද? අද දවස පුරාම මගෙත් එක්ක හිටපු ඔයාට ගොඩාක් ස්තුතිය පුද කරන්න ඕනේ. මොකද ඔයාලා හින්දා තමයි අපි මේ විදිහට ලස්සනට මේ පැත්තේ ඉඳලා ලස්සන සින්දු දෙන ගමන් ඔයාලත් එක්ක කතා බහ කරන ගමන් හරි විනෝදෙන් මේ ගමන යන්නේ. ඉතින් ඔයාලා තමයි අපේ වත්කම. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න 89.1 89.3 දිගටම අහගෙන ඉන්නවා වගේම. හරිද? එහෙනම් ඉතින් ආදරෙන් මතක් කරන්නම් මේ ලස්සන ගීතයට ඔයාව එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට. දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක සුප්‍රීම් රේඩියෝ එකත් එක්ක. කියලා නම් සුබ රාත්‍රියක් සුබ සන්ධ්‍යාවක්. මම හසිතා.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් with Ashi.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata The welcome show.
1: Anugrahaya.
4: Wartha pita wartha tabana koti yate NLB danade tahane nuthrayen rupiyal koti 1398 ikmawu dæwanta supiritaya galaba dimin rathe sangwardhaneta dæwanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladi gena obath kotipatiya kuwan
5: Meltdol hisarathaya una sempati ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 Supreme Radio.

0: වෙලාවමතක් කරනම් සවස 4යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
4: සුවඳ දැනි දැනි දැනෙනවා
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
6: අනුග්‍රහය
7: එන්න

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳලු ඇසේ නොගැටුළු තැන් සොයා උතුම යම සත්චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
0: අසු නවයයි තුන Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම.
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
8: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
0: 89.1 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.

Asunaviai ekran, Asunaviai tuna. Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012

0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 89 3 89 3 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
4: The Welcome Show.
3: අනුග්‍රහය.
5: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: පෙරලිකාර සඳුදා
3: රස
2: පිරි බ්‍රහස්පතින්ද
4: මුලින්ම කරන්න ඕනේ සෞඛ්‍ය තෝදන පෙර
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්
6: Travel with Supreme
5: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැද්ද හරියට දාගන්නකෝ
6: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ට The Welcome Show
5: anugrahaya
8: wartha pita wartha kabuna kooti yate NLB tanade tahane lutrayye rupiyal kooti 13.97 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanan nidahane biladigena obath kootipatiye kuwan
9: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: 89.1 89.3 Supreme Radio

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සස්මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 864 012
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියනම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඉගෙනන සර්.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
10: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල්ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio.
12: Supreme Radio. මේක සුපිරියක්.

Asunavi ay ikan, Asunavi ay tunay. Supreme Radio.

0: එන්න පියල් හතලියට දිනුම් අවස්ථා හක්ම දෙන කොටු දෙකට දාහක් කොටු තුනට හාරදාහක් කොටු හතරට පනස්දාහක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකහමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතිකලෝකරේ මණ්ඩලයේ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: වෙලාව සෞසහයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: අසූනොවයයි එකෙන් අසුනොවය තුළෙන්
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට
3: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථමතයාගේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
4: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් 7ක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් 7ක් කරලා යනවා. මම ටිකට් එක දෙනු බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටර් එකකින් පොඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
3: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: 89.1 89.3
7: Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: endless weekend with supreme radio.

0: එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ with Nimesha The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන.
7: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසා 1992 දී සිංගප්පූරුව තුල බබල්ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානින් අතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome
4: show. අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3 Supreme Radio.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එන්ල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජබීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: අසුනමෑදශම එකෙන් අසුනමෑදශම තුනෙන් සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වේලාව මතක් කළේ
2: එන්න

89.1 89.3 Supreme Radio.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
5: Travel with Supreme.
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානින් අතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
9: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. වගේ යන්න. වගේ රට.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහෙන සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගානට යන්නේ නැතනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉතින් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුණොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලේ යෝජනාවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: හරිනේ, දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ගින්න නන් සර්.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
6: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
9: FIFA World Cup 2026 තරඟ විස්තර.
10: 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළි අද දවසේ පැවැත්වුණු තරඟවලින් ලෝක කුසලාන සටන අතිශය තියුණු මුහුණුවරක් ගත්තා. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද අලුයම 12:30ට පැවැත්වුණු මහා සටන දෙසටයි. සත්කාරක කැනඩාව සහ බොස්නියා කණ්ඩායම අතර ටොරන්ටෝ ස්ටේඩියම් හිදී පැවැත්වුණු තරඟය උද්වේගකර මුහුණුවරක් ගත්තා. තම මව්බිමේ ප්‍රේක්ෂකින් මැද කැනඩාව දැඩි ප්‍රහාරයක් එල්ල කළත් බොස්නියානු ක්‍රීඩකින් ඒ හැමදේම සාර්ථකව වැළැක්වුවා. අවසානයේදී මේ තියුණු සටන ගෝල 1-1 ලෙස සමතත්වයෙන් නිමාවට පත්ුනේ කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් හිමි කර දෙමින්. උදෑසන 6:30ට පැවැත්වුණු අනෙක් මහා සටනෙන් නම් සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ උපරිම බලය ලෝකයටම පෙන්නුම් කළා. ලොස් ඇන්ජලිස් ස්ටේඩියම් හිදී ලතින් ඇමරිකාවේ ප්‍රබල පැරගුවේ කණ්ඩායමට කිසිදු ඉඩක් නොතැබූ ඇමරිකානු ක්‍රීඩකින් ගෝල 4-1 වැනි දැවැන්ත ජයකින් තරඟය අවසන් කළා. ඇමරිකානු ක්‍රීඩකින්ගේ විදුලි වේගය සහ සුපිරි ගෝල 4ත් එක්ක ඔවුන් දැන් ප්‍රසාද ලකුණු 3ම තමන් සතු කරගෙන අවසන්. අද දවසේ ලැබුණු මේ උණුසුම් ප්‍රතිඵලයක් එක්ක දැන් මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ හෙට, ඒ කියන්නේ ජූනි 14 වෙනිදා පැවැත්වීමට නියමිත සුපිරි තරඟ 5 දෙසටයි. හෙට අලුයම 12:30ට සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා හිදී කටාර් සහ ස්විට්සර්ලන්තය අතර සටනත්, අලුයම 3:30ට නිව්යෝක් නිව්ජර්සි පිටියේදී පාපන්දු රජවරුන් වන බ්‍රසීලය මොරොක්කෝවට එරෙහිව පිටියට පිවිසෙනවා. උදැස්සන 6:30ට බොස්ටන් ස්ටේඩියම් හිදී හයිටි රාජ්‍ය සහ ස්කොට්ලන්තයත්, උදැස්සන 9:30ට වැනකුවර් හිදී ඕස්ට්‍රේලියාව සහ තුර්කියත් මුහුණට මුහුණලා හමුවීමට නියමිතයි. හෙට රාත්‍රී 10:30ට මේ උණුසුම උපරිමයටම ගෙන යමි. ප්‍රබල ජර්මනිය කුරකාවෝ කණ්ඩායම සමග හූස්ටන් ස්ටේඩියම් හිදී ගැටෙනවා.
3: ආපන්දු ලෝක කුසලානේ උණුසුම් තරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
9: Endless Weekend with Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දියම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas 5ema udeya 7ta
6: The welcome show.
2: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
3: සුවඳ දැනි දැනි දැනෙනවා.
4: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: අනුග්‍රහය
6: හතලියට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට.

0: ඔබනේ බැඳ සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් අන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුදන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ.

0: 89.3 Supreme Radio.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: හරිනේ, දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඊගෙන සර්.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
8: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
13: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
14: 89.1 89.3

0: 89.1 89.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ප්‍රීම් රේඩියෝ
1: Endless weekend with Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් කරනවා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් කමුණු පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණේ ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණේ හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් පහම
9: The Welcome Show අහන්න.
10: අසු නවයයි තුන.
11: Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Aashi.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5 ma udey 7ta The Welcome Show.
1: Anugrahaya.
4: Meltdol. Hisarathaya una sempratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුළ බබල්ගම් තහනම් කරන්න එව කගමැති ලික්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ අහන්න, මගේ රටේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

89.1, 89.3.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ යන්න මගේ රටේ.

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

0: 89.3
1: Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබට සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ත.

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ